ඉන්සේ ඇතින් ඒ නගලා ලද්දේ පපන්දා බන්දියෝ උරං ඉනෝ කළුබාජකෝ උසිදමා මංකෝ කරමා නිම්පන් තිවගල් තිම්පු දපු ලංචම්ම නකෝ උඩුකාලලු බලත්මාරින්සා කමිදුවය ගිනං රම්බං අර්දෝ තුකමාංවා ලම උඩදාලකෝ අයෝ අසිදෝ තකදා තප්පෝ ජරයේ කනන්